මිල්ටන් මල්වාරච් එහෙම කියනකොට සනන් නන්දසිරි මෙන්න මේ වගේ කියනවා. ඒ ටිකක් ඒ හා සමානම ගීතයක් බලමු.

කියලා තමයි ඒ ගීතේ කිව්වේ. ශ්‍රී ලංකීය ගීත ශිල්පී මහා හඬ පෞරුෂයක් සනන්ද සිරි ශූරින් විසින්. ඒ වගේම මිල්ටන් කලින් කිව්වේ කියනු එපා බොරු කියනු එපා මා රවටන්නට හඬනු එපා කියලා. බලන්න ඉතින් මේ ගීතවල තියෙන අපූර්වත්වය. මේ ගීත බිහි වුණේ ශ්‍රී ලාංකීය ගීත ශිල්පී 1970 80 90 දශකයන් වල, يعني මේ ගීත ශිල්පී ස්වර්ණමය ගීත සාහිත්‍ය පැත්තෙන් ගත්තත් සංගීත පැත්තෙන් ගත්තත් හඬ පෞරුෂ පැත්තෙන් ගත්තත් අති විශිෂ්ට සුසංයෝගයන් සහිතව බිහි වුණු ගීත අප වෙත දායාද වුණු දශක තුන තමයි ඒ. ඉතින් ඒ දශකවල ගීත තමයි අප සත්සරණාවේ තුලින් ඔබට පිරිනමන්නේ. ඇයි ඒ ගීත නිතර නැසෙන නිසා සමහර විට ඔබට නැසුණු ගීතත් වෙන්නට පුළුවන් ඇති. ඇසුණු ගීතයක් නම් ගීතේ සමග යන්නට පුළුවන් අතීතයට, ගීතයේ ලියවුණු ගීතය ප්‍රචාරය වුණු කාලවකවානුවට. සමහර විට ගීතයක් හා බැඳුණු අත්දැකීම් තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ අත්දැකීම් වලට යන්න, එහෙම නැත්නම් අත්දැකීම් තුළට කිඳා බසින්නටත් පුළුවන් මේ ගීත තුලින්. ඔබගේ මතකයේ එසේ නැත්නම් අතීත කාමය අවසන්නට පුළුවන් මේ ගීත තුලින්. වෙලාව 5:07 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙන එන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් සත්සරණාව මියුරු ගීතාවලිය ගුවනට මුසුවන්නේ නව ශ්‍රී ලංකාවේ ඩනීඩින් නගරයේ සිට මේ වෙලාවේ. ඉතින් හරිම සීත කාල ගුණයක් තමයි ඩනීඩින් නගරයේ තියෙන්නේ. උෂ්ණත්වය සටහන් වෙන්නේ සෙල්සියස් අංශක 6ක් විදිහට.

ශ්‍රී ලංකේ ගීත ක්ෂේත්‍රයේ තවත් සුසංයෝගයක් තමයි වික්ටර් රත්නායකයන් සහ ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ. ඉතින් ප්‍රේමකීර්ති අතින් ලියවුණු ගීත බොහොමයක් ගැයුණි වික්ටර්ගේ හඬින්. කළුසුදු මගේ ප්‍රේමයට උඹෙන් වර්ණ ඉල්ලුවෙමි. එක්වර එක සිනහවක් වෙනුවෙන් කඳුළු සාගරයක ඇස් මා ගිල්ලුවෙමි. පපුවට සැරෙන් පහරක් ගසා හුස්ම යනකන් උඹ හෙල්ලුවෙමි. උහුලන්න බැරිම තැන හදවත ඉරක් සේවිස් වලා අහස මැද එල්ලුවෙමි. ප්‍රබුද්ධ සේකර පිටින් උපුටා ගන්නේ දිනුක් දිල්ෂාන්ගේ පබැඳුමක්.

අතීතයට පියමනින්නට තියෙන හොඳම කවුලුවක් හොඳම මාවතක් තමයි ගීතය. ඉතින් මෙවැනි ගීතයක් ඔබ සවනත වැකෙනකොටම ඔබ යනවා ඇති අතීතයට. මේ ගීතය හා සබැඳුණු අතීතය නම් ටෙලිනාට්‍යයක්. ඉතින් දල රල පෙළ ටෙලිනාට්‍යය. ඉතින් ඔබ කුමන වයසක හිටියත් මේ ටෙලිනාට්‍ය ප්‍රචාරය වුණු කාලේ, මේ ගීතය ප්‍රචාරය වුණු කාලේ මෙවැනි ගීතයක් ඇහෙනකොට ඒ හා සම්බන්ධ අතීතයට ඔබ නිතතින්ම යනවා ඇති. ඉතින් අපේ කාලේ අතීතය ගැන කියනකොට නෙමෙයි, මතක් කරනකොට, අහනකොට, පසුපසට ගිහින් බලනකොට මෙන්න මේ වගේ සිද්ධි බොහොමයක් තියෙනවා ඒ අතීතයේ.

ඒත් මෝදුවෙන ප්‍රේමය. මේ ලස්සන දේවල් තියෙනවා කන්ද පිරිමැද පුරහඳ පායගෙන එනවා. ඒත් ඉතින් දැම්ම මඟ බැහැලා කොහොමද වන්දනාවක යන්නේ? හරි අපූරු උපබැඳුමක් මතකයට නැගෙනවා ඇති. ඉතින් පියමනිනවා ඇති ඔබත් අතීතයට මේ ගීත සමගින් ඇසෙන ඇසෙන වාරයක් පාසා.

ගීතයකට වැලපුම් වැලපුම් ආකාරයක් ශෝකී රසයක් ගෙනෙන්නට නම් මාලනී බුලත්සිංහලයන්ගේ හඬ හැර මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ වෙනත් හඬක්. ඉතින් මේ ගීතේ ඒ ශෝකී රසේ ශෝකී ස්වරය වියලි කලාපයක් ඒ වගේ අමුතුම චිත්තරූපම වෙනවා. කවදාවත් විෂුවල් එකක් නොහැදුණු ගීතයක් චිත්තරූප පමණක්ම අදටත් මැවෙන ගීතයක්. සමහර විට ඔබ මේ ගීතය අසන්නට නැතුව ඇති. මේ ගීතය අඩංගුනේ 1990 දශකයේ පමණ 90 දශකයේ මුල් භාගයේ මගේ මතකයේ හැටියට බිහි වූ සුසුමක රාවේ නම් ඉතාමත්ම මියුරු ගීත රැසක් මාලනී බුලත්සිංහලයන්ගේ අඩංගු කැසට් පටයක. මේ ගීතේ හොයමින් ඉන්න වෙලාවක හොයමින් ඉන්නකොට තමයි ළඟකදී මට ගීතය හමු වුණේ. සුසුමේ සුසුමක රාවේ කැසට් පටේ තවත් සමහර ගීත තිබුණා. අදටත් මට මම හොයමින් ඉන්න. ඉතින් හමු වුණොත් ඒවත් ඉදිරියට දාන්නම්. අනිත් කාරණා තමයි මේකේ මේ යුග ගායනයේට එක්ුණේ කවුද කියන එක. ඒ දිනවල ඉඳන්ම තිබුණු

පැනයක්. මගේ මතකෙට කැසට් පටේත් සඳහනක් තිබුන් නැතුව හෝ කැසට් පටේ කවරය තිබුන් නැතුව කොහමරි හොයාගන්න බැරු හිටිය. හිතමින් හිටේ රූකාන්ත දෝ කියලත්. නමුත් විජේරත්න වේරගොඩ නම් ශිල්පියෙක් තමයි මේ ගීතේ යුග ගායනයට එක් වෙලා තියෙන. ඉතින් මේ ගීතය දැන් අන්තර්ජාලයේ YouTube ඔස්සේ ඔබට අසන්නට පුළුවන්. නියං කොබෙයෝ කියලා අහන්නට පුළුවන්. හරිම අපූරු, හරිම මියුරු ගීතයක් මේ. කාලය කෙමෙන් කෙමෙන් ගත වෙයි යනවා. වේලාව පස්වරු හත පසුවී විනාඩි 42යි. මේ ඔබ සිටින්නේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සර රාව මියුරු ගීතාවලිය සමගයි. සත්සර රාව මියුරු ගීතාවලිය සෑම බදාදාමකම රාත්‍රී 7 සිට 8 දක්වා සජීවීව ගුවනට මුසු වෙනවා. ඒ වගේම මෙහි නැවත විකාශයක් ඔබට අසන්නට පුළුවන් සෑම අඟහරුවාදා දිනකම. වැඩසටහනෙන් පසු එන අඟහරුවාදා දිනකම උදෑසන 10 සිට 11 දක්වා.

ලෙංචිනා ඇති වැඩ කළා දැන් ගෙදර යන් කළුවර වෙලා ඉතින් හතර වටේ හොඳටම කළුවරයි පොසන් පුරහඳත් පායලා තියෙනවා හරිම අලංකාර විදියට අහසේ ඉතින් ගෙදර යන්න කාලය හරි කොහොම නමුත් විඩාවර දවසක අවසානයේ අද මා ඔබ වෙත රැගෙන ආමියුරුගී සමුච්චය ඔබේ ගත සිත නිවාලන්නට ඇති ඉතින් ලබන සතියේත් මේ වෙලාවටම කිව්වේ හරියටම රාත්‍රී 7:00 කනිසම වදින වෙලාවට සත්සරරාව මියුරු ගීතාවලිය සමගින් ඉතාමත් මියුරු ගී සමුච්චයක් රැගෙන ඔබ හමුවට එනවා නොවරදීම එතෙක් ඔබෙන් සමුගෙන යන්නම් ඔබට සුබ රාත්‍රියක් ඒ වගේම හෙටින් එළඹෙන සතිය සුබ සතියක් වේවායි පතමින්.